ජන්මභූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගත් රැගෙන ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම

0: රාත්‍රී 8:15ට ගුවන්තුම සුවන රසමාංජසාව. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකියි. Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි.
1: Beaches. I love Biffles taking the dog out for a nails.
2: Sparkling waters.
3: The harbour is absolutely amazing.
2: Green city.
4: I think is evergreen.
2: Different cultures.
5: The many languages and the enrichment through all the different cultures, faiths.
6: Auckland is very multicultural.
7: It's home and something's always happening.
2: It's home. Loving Auckland. Our diverse city. Planet Audio.